0: කාරිකම සුනෝන විහානින සුන්දර මොහොතයි. කාරිකම සුනෝන විහානින අදාලියේ ආදරණීය ජ්‍යෙෂ්ඨ ජනහරුදා මෞලික පසන්හරු පන්නේ සංසවේජන පණ්ඩිත පද්‍රිපසාර සාපුඩාවාට රාශිඵල අනුව ලාමා ගුරු දුප්පා ලාමාවාට ලාමා රාශිඵල රේඩියෝ සෛලුවාට දිනभर ප්‍රසාරණ වන කාරිකම ජලක් යොපදි දුලකාර දුලකා පස්සා ජ්‍යෙෂ්ඨ ජනහරුදේ හුරුකාඋදේ පඩාඋදේ ර සම්රසන ගදේ ආදසම්ම ලැබිරයිකෝ ලෝක පසන් लोक संस्कृति लोक ले गाउने श्लोकहरु तपाईलाई सुनाउने आजलाई भने कार्यक्रमको निर्धारित समय सकिएको छ भोलि बिहान फेरि यी र यस्तै प्रसङ्गसँगै तपाईँ सामु आउनुहुनेछ रेडियो सुनेर साथ दिनुहुने तपाईँ सम्पूर्ण श्रोता अनि प्रविधि संयोजनका साथी सुजनलाई धन्यवाद दिँदै कार्यक्रम सुनौलो बिहानीबाट पण्डित पत्रीप्रसाद सापकोटा लामा गुरु टुप्पा लामा सधैँ कार्यक्रम प्रस्तुता म भूमिका पनि सँगै बिदा माग्छु नमस्कार यहाँको दिन शुभ रहोस्।
1: यो रेडियो सैलुङको समय सूचक हो।
2: यति बेला बिहानको 7 बजेको छ।